0: දිවහේ FM දිවහින්නායක.
1: නුව දිහ එකෙන් මෙගහත්ස් දිවහි FM.
2: ලවයකක් පහ ලවයි.

0: 91 MHz Dive FM. Abadues emmegat.
1: තියේ මගේ හිතුක විඳකි. තියේ මගේ පුරාණක දිරුමකි. අල ඉෂාරක් හෙති කොල්ලි.

මිහුන් නරකයන් හොෂාලුවා දුවහු එවරෙන්න්නං අංගවානෙති මී හක්කො දෙදුකම් ගා නොේ හෙයෙ එවරෙන් බුණානෙති එහෙන්නකුන් නූනෙ අහරමෙන්ගේ වෙරි රැස්කලාන්ගේ ගන්දී බුණමෙ මී හක්කො තෙදෙ එකලාංග වහයි කුරවානෙති ෆහෙතිය බෑ මීහුන් කාෆිරුවෙ උළුණු කමට්ටකා වේන් දෙනවෙ අජාබ්ගේ රහ තිය බෑ මීහුන් ලිබිගන්නාශේ.

0: Lunch break.
1: Lunch break.
2: Lunch break.
3: Lunch break.
0: Lunch break.
4: DVFM 91 MHz දිවෙහිඟ මොනිෆුයි පිළවෙත් දෙනුමුග අබදුවස්
5: දත්ත කොළන් නොහොර මේ ගොඩි ගයි ශීන්දේ අහරෙන් කොළන් හොර ලෆාන දත්තයි ශීන්දේ
6: හාද අංගලේ කොක්කෝ වර බොඩ ශුක්‍රියා
5: කොද්දෙවේ කුඩ කුඩ හේවකමකුන් එහෙම මීහෙ ගෙදතුරු අමාම්වේ උෆාවෙරි වෙදානේ
7: ಹಿಮಬೇ ಜೇಹಿಫಾವ ಮೀಹೆಗೆ ಫರಾತೊಂ ಎಹೆಂ ಮೀಹಕ ಬಲಿ ಫೆತುರುದಾಣೆ ಮುದ್ದತಕಿ ಕೊಬ
8: ಬಿಹಿನೆಗುಮ್ಗೆ ಹತರು ದುವಸ್ ಕೂರಿಂ ಬಿಹಿನೆಗುಮ ಫಹು ಹತರು ದುವಹ ಹಮೆಯ ಬಲಿ ಜೇಹಿಫಾವ ಮೀಹಾಗೆ ಫರಾತೊಂ ಎಹೆಂ ಮಿಹುಣ ಬಲಿ ಫೆತುರುಮುಗೆ ಫುರ್ಸತೋವೆ
9: ಹಿಮಬಿಹಿಗೆ ಅಲಾಮಾತೆ ಫೆಣಿಜನಮ ಲಸ್ನು ಕುರಬ ಸಿಹಿ ಫರುವ ಹೋದವಾ

0: නුවදියේක මෙගහර්ට්ස් දිවේ FM අබදුවස් එම් ගාතුග
1: හෙමෙන් ඉවතිරා
2: බුණ නුකරිපවා වාහකතක පුළුවාලවේ දොරෙන්

0: නුවදියේකේ මෙගාහර්ට්ස් දිවේ FM අබදුස් එම් ගාතුග
1: හිමෙන් යුතිරා
2: බුණ නුකරිපවා වාහකතක පුළුවාලෙවේ දොරේ

0: නුවදියක මෙගහර්ට්ස් දිවේ FM අබදුවස් එම්මේ ගාතුග
1: හිමෙන් යුතිරා
2: බුණ නුකරිපවා වාහක්තක උළුවාලවේ දොරේ

0: නුවදියක මෙගහර්ට්ස් දිවේ FM අබදුවස් එම්ම ගාතුග
1: හෙමෙන් යුතිරා
2: බුණ නුකරිපවා වාහකතක කුළුවාලවේ දොරෙන්.

0: දිවහිම් දිවහින්නායකු නොමදිහ එක මෙගහටස්
1: නොදිය එක මෙගහටස් දිවහිම් දිවහින්ගේ මුණෆුව ෆිලුවා අදනමග අබදුවස්.

0: දිවෙහි එම්ම එහුන් දෙරන්න බද්දල් කරණී
1: වරන් හාස හුෂයලුන් තෙරිය
2: ගෙස්ට්ආර්ජේ ගතුගා බද්ධල් කුරා පරාතායකු තපාතු මෞදුතක වාහක දක්කානුමගේ ෆුර්සත්
1: ගෙස්ට්ආර්ජේ නුවදිහ එක මෙගහට් දිවෙහි එම්ම
3: ගෙස්ට්ආර්ජේ ಬುರಾಸ್ ವೆದ್ದು ಗೆರೆಯಗಂಡು ಅಗ್ಗಡಿ ಫನರಾಗ ಸ್ಟುಡಿಯೋ ಇಂ ವಗುತು
4: ತಿ ಎಹುಂತರಿಂಗೆ ಎಮ್ಮೆ ಮಗ್ಬೂಲ್ ಫನ್ನಾನುಂಗೆ ಲವತ ಎಂಗಿನಿ ಕಿಹಾವರಕ ಎ ಫನ್ನಾನುಂಗೆ ಮೌದು ಮಾತೆಂಗಿನಿ ಕಿಹಾವರಕ

0: කොම්ම හප්තායකිවිස් හෝම දෝහෝගෙරේ අගඩි පනවෑ. අමයකනි නෝදිහ එකෙ මෙගහට් දිවහි එෆෙමු.
1: එහෙනම්

0: വൈറൽ വൈബ്. Viral vibe.
1: දෙහස් විහිවනහරුගේ ජූන් මහු බ්ලැක් පින්කු නෙරුණු How You Like That-කී එග්‍රූප්ගේ සිග්නේචර් ගර්ල් ක්‍රෂ් කොන්සෙප්ටා කොරියාගේ සගාෆි හේදුන් හම්බුක් පේනුකෝගෙන් තයාරකොෆවා තෆාතු මියුසික් වීඩියෝ එක. මිලව එහා මක්බූදවකෙන් දියේ එහෙම්වෙ මිලවනි ගිනිස් වෝල්ඩ් රෙකෝඩ්ගේ ෆස් රෙකෝඩ් එවස් මුගුරාලාෆා. මේගේ ඉතුරුන් මේ ස්පොටිෆයිගේ බිලියන්ස් ක්ලබ්බා ගුළුණු K-pop අංහෙන් ගරූපෙක්ගේ ෆුරතමලා විස්මේ.

0: Viral Vibe. Viral Vibe.
1: දෙහස් බාවිස් වනහරු බ්ලෙක් පින්ක් කුන්නෙරුණු පින්ක් වෙනම්මකී කොරියාගේ සගාෆී මියුසික් ඉන්ස්ට්‍රුමෙන්ට් එකමවා ජියෝමුන්ගෝයා හිප් හොප් බීට් අවර ෆුරිහමේ එකුලවාලා ෆාලාවේ මිලව ඉෂ්තිහාර කුරුම දුනියගේ මෂහූරු බිනාතා ෆියාතු ශිකුලෙන් දිල්ලාලාගෙන් කුරියෙක්ගෙන් දිය ලයිට් අප් ද පින්ක් කැම්පේන් එකී බොඩු සමාල්කමෙන් ලැබුණු කමේ මේ බිල්බෝඩ් ග්ලෝබල් 200 ගේ එවණ හෝදි අංහෙන් ගෲප් එකගේ ෆුරතම ලවා

0: വൈറൽ വൈബ്. വൈറൽ വൈബ്.
1: දෙහස් තේවිස් වනාහරු නිරුණු නිියජීන්ස්ගේ සුපර් ශයි මිලවේකි ඩ්‍රමෙන් බේසද යුක ගරාජ් මියසිික් ලවේ. මිදවත්තරුගේ මියසිිකකි හුළොන්ග මාකට්ක ඒරු වර බොඩ කුරියරමුං ෑ දෙවත්තරු. මිලවනි බිල්බෝඩ් ගලෝබල් 200 චාට්ගේ දෙවනයෙන් අරා බිල්බෝඩ් හොට්හන්ඩ්ග අං හෆතාාවන්දෙන් වෙෙෆා.

0: නුවදියක මෙගහර්ට්ස් දිවේ FM අබදුවස් එම්මේ ගාතුග
1: රීද් අපතු වෙස් රීද්

තිමන් රස්කලාන්ගේ දෙනුවඩිගෙන්වෙ එකං හාම වෙජ්ජොම දාන්දෙන් අධි තියබෑමිහුන්ගේ හබරුතන් අංගවා ෆාලු කුරවෑෆ මද්දාන්දෙන් හම කශවරුම් තිමන් රස්කලාන්ගේ තියබෑමිහුන් ඉම්තිහානු කුරබා හොශීමේ.